වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවනසිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන්සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින් වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා. සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා. සාහිත්‍ය සංගීත කලා විහිණ සාක්ෂාත් පසු පුච්ච විශාන හීන යටි වශයෙන් විස්තර තියෙනවා. සාහිත්‍ය සංගීත කලාව යන විෂයන් නොහදාරන නොදන්නා ඇසුරු නොකරන අය අන් දෙකක් වලිගයක් නොමැති ගවයන් වැනි ඔවුන් පනකොළ නොකෑම ගවයන්ගේ වාසනාවකි. සාහිත්‍ය සංගීත කලාව ඇසුරු නොකරන අය ගවයන් වැනිය, අන් දෙකත් වලිගයක් නැති ගවයන් වැනිය ඔවුන් පනකොළ නොකෑම ගවයන්ගේ වාසනාවකි. මේ සංස්කෘත පඬිවරයෙක් කරන ප්‍රකාශයක්. ඔහු මේ කියන්න හදන්නේ කුමක්ද? සාහිත්‍ය සංගීත කලාව වැනි විෂයන් මිනිසුන්ගේ ආධ්‍යාත්මය ලතෙත් බවට පත් කරනවා, නැත්නම් එක් හදවතක් ඇති මිනිසෙකු බවට පත් කරනවා. එහෙමත් නැත්නම් සංවේදී සහකම්පණයෙන් යුතු සහානුභූතියෙන් යුතු පුද්ගලයෙකු නිර්මාණය කරනවා කලාවෙන්. ඒ වගේමයි තවත් සුවිශේෂී මතයක් තිබෙනවා, ප්‍රකාශනයක් තිබෙනවා, විශේෂයෙන් ප්ලේටෝ වැනි අය මේ පිළිබඳව දක්වලා තිබෙනවා. මේ කලාව කියන්නේ සතුට ප්‍රඥාව දෙක එක්කන් කරන මාවතක්. එහෙමත් නැත්නම් ආනන්දනීය ප්‍රඥාවක් මිනිසා තුළ ජනිත කරන මාවතක්. අපි දන්නවා ආනන්දය කියන්නේ සතුට. එහෙනම් මිනිස්සු මේ ලෝකයේ එදිනෙදා පවත්වන දේ පවා කිසියම් ප්‍රහාෂණාත්මක සතුටකින් රස විඳින්නට පුරුදු වෙනවා. අපි දන්නවා නව නළු රස කියලා, රසයන් පිළිබඳව කතා කරනවා. ශෘංගාර රස, වීර රස, බීභත්ස රස, කරුණා රස, ශාන්ත රස ආදී වශයෙන් රස ප්‍රභේදීකරණය ලක් කරලා තිබෙනවා. ඒක නිසා මළගියක් පිළිබඳව, මරණයක් සම්බන්ධව ලෝකයේදී ශෝකයෙන් වේදනාවෙන් විලාප නැගුවත් සාහිත්‍යයේදී එය කරුණා රසයක් බවට පත් කළා ගැඹුරින් විඳීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි සාමාන්‍ය ලෝකයේදී රතිය භයානක රාගයක් බවට පත් වෙලා විශේෂයෙන් කාමාතුරයන් තනනකොට සාහිත්‍යයේදී එය ශෘංගාර රස බවට පත් කරලා ආනන්දනීය සතුටක් ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒ නිසා මේ රස නිෂ්පත්තිය සම්බන්ධව භරත මුනි පඬිවරයා පැහැදිලි කරපු විභාවානුභාව, විභචාරී භාව, සංයෝගා රස නිෂ්පත්ති කියන මේ රස සූත්‍රයට අදාළ රසවාදයේ පිළිබඳව වෙනත් දවසකදී ඔබ හා දොඩමළවීමේ අපේක්ෂාවක් සහිතව සාමාන්‍ය වශයෙන් මතක් කරන්න කැමති වෙන්නේ මේ කලාව තුළින් රසෝද්දීපනයක් කරනවා. බුදු ගුණ ගීයක් අහන විට ශාන්ත රසයක් උපදිනවා. ප්‍රේම ගීයක් අහන විට ශෘංගාර රසයක් උපදිනවා. වීරත්වය ප්‍රකට කරන වීරවරයෙක්ගේ චරිතයක් දේශාභිමානයක් කියවෙනකොට වීර චරිතය, වීර රසයක් උපදිනවා. විහිරක් ගැන කියවෙනකොට ශාන්ත රසයක් උපදිනවා. පිළිකුල ගැන කියවෙනකොට බීභත්ස රසයක් වගේ දෙයක් උපදිනවා. ඒ වගේමයි දුක වේදනාව ගැන කියනකොට කරුණා රසයක් උපදිනවා. මේ වගේ විවිධ රස නිෂ්පත්තියට අදාළ වන සාහිත්‍ය සංගීත කලාකෘති අපිට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ සාහිත්‍ය මාසය තුළ ඒ ඇසුරු කිරීමෙන් මොකද වෙන්නේ? ඔබට විශාල ආස්වාදයක් ලැබෙනවා. වරක මාතින් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා ඉතාම විශිෂ්ට කෘතියක් ඇසුරු කිරීම රූබර ලලනාවක් හා සයන්ගත වීමටත් වඩා රසයක් කියලා. ඒ නිසා මේ සාහිත්‍ය තුළ තිබෙන රස නිෂ්පත්තිය, රසෝද්දීපනය, රස මිහිර වගේම ඒ සාහිත්‍ය කෘතිය ඇතුළෙන් උත්පාදනය වන ප්‍රඥා ප්‍රතිලාභය යම් කිසි කෙනෙක් විඳින්නට, දකින්නට, ඇසුරු කරන්ට ලැබෙනවා නම් ඔහු පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙනවා. ඒ නිසා මානව සමාජයේ සුවපත් කරන ආධ්‍යාත්මය ප්‍රසාලිප්ත ප්‍රඥාවක් කරා රැගෙන යන මේ සාහිත්‍ය ඇසුරු කරන්නට අපි කවුරුත් වඩ වඩාත් සතුටින් ප්‍රවේශ වෙමු කියන යෝජනාව අද දවසේ කරමින් මාන්‍යද වෙනවා. ඔබට තෙරුවන් සරණයි.
1: ඉතින් ආයුබෝවන් කියලා ඔබ හැමෝම පිළිගන්නවා. අඬහැරය සිංහල වැඩසටහනට එකතු වෙලා ඉන්න 88.9 ඔස්සේ, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේත්, මෙල්බන් ගුණ සිසාරාත් මුළු ලෝකෙ පුරාමත් අන්තර්ජාලය ඔස්සේ සමන් දෙන වින් FM ගුවන්විදුලියේ අඬහැරේ සිංහල වැඩසටහන ඔබට ගෙන එන මම දසුන්ෙන් ගජමන්. ඉතින් ඉදිරි දින කීපයේ කාලගුණ තත්ත්වය පිළිබඳව තොරතුරු ඔබත් එක්ක සොයා බලන්නටයි මා මේ සූදානම් වෙන්නේ. හෙට දවස සෙප්තැම්බර් මාසේ 4 වැනිදා උෂ්ණත්වය -8 උපරිමයේ 18ක් හැටියට, වැසි වර්ධනය වන දිනක් හැටියටයි සඳහන් වෙන්නේ. මද වශයෙන් වලාකුලින් බරයි. නමුත් වැඩි ඉඩ කඩක් තිබෙන්නේ වැසි ඇති වෙන පැත්තට. ඒ බොහෝ දුරට සන්ධ්‍යාවේ මද සුළං හමනවා පැටිකරු 15-20 අතර වේගයකින්. නමුත් සවස් වර වෙනකොට මේක තවත් වර්ධනය වන බව තමයි සඳහන් වෙන්නේ. හිරු උදාව දෑසන 6:30ට, හිරු බැසයාම සවස 6:01ට. සෙනසුරාදා සැප්තැම්බර් මාසේ 5 වැනිදා අවමුෂ්ණත්වය -14 උපරිමයේ 19ක් වැසි වහින දිනක් හැටියටයි සඳහන් වෙන්නේ. සෙනසුරාදා පිළිබඳව ඉතාමත් තදින් වලාකුලින් බර දවසක්. බොහෝ දුරට මේ වැසි ඇති වෙන තත්ත්වය උදෑසනත් සවස් වරුවෙත්, ඒ වගේම කුණාටු සහිත ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් සවස් වරුවේ. සුළං හමනෝ පැටිකලෝර 25-40 අතර වේගයකින් පසුව 25-35 අතර වේගයකට සුළඟේ දිශාන වෙනස් වෙනවා. ඊට පසුව සන්ධ්‍යාවන විට කිලෝමීටර් 15-25 අතර වේගයකට සුළඟේ වේගය අඩු වෙන බව සඳහන්. හිරු උදාව උදෑසන 6:36, හිරු බැසෑම සවස 6:02ට. ඉරිදා සැප්තැම්බර් මාසේ 6 වැනිදා අවමුෂ්ණත්වය -11 උපරිමයේ 16ක් වලාකුලින් බර දවසක්, වැසි ඇතිවීමේ මද ඉඩ කඩක් තිබෙනවා. ඒ බොහෝ දුරට සන්ධ්‍යාවේ සුළං හමනෝ පැටිකලෝර 15-20 වේගයකින්. නමුත් දවසේ පසු භාගයේ වන විට මේ සුළං තත්ත්වය අඩු වෙන බව සඳහන්. හිරු උදාව උදෑසන 6:35ට, හිරු බැසෑම හවස 6:02ට. ඒ වගේම ඔබ එළි පහළට බහිනවා නම් ඔබේ සම රැක ගන්නට අවශ්‍ය ආලේපනයක් පාවිච්චි කරන්නයි කියන පණිවිඩයත් දෙන්නට කැමතියි. මොකද දැන් දැඩි හිරු රශ්මියක් තිබෙනවා. ඒ වගේම අල්ට්‍රාවයලට් තත්ත්වයත් 5ක් දක්වා මොඩරේට්. සඳුදා සැප්තැම්බර් මාසේ 7 වැනිදා උෂ්ණත්වය -11 උපරිමයේ 15ක් වැස්සක් හෝ 2ක් ඇති වෙන දිනක් හැටියටයි සඳහන් වෙන්නේ. මේ බොහෝ දුරට උදෑසනත් සවස් වරුවෙත් වෙන්නට පුළුවන්. සුළං හමනෝ පැටිකුණු 20-25 අතර වේගයකින් පසුව 15-25 අතර වේගයකට මේ සුළං තත්ත්වය වෙනස් වෙන්නට ඉඩකඩ ඇති බව සඳහන් වෙනවා. හිරු උදාව උදෑසන 6:33ට, බැසෑම හවස 6:03ට. අඟහරුවාදා සැප්තැම්බර් මාසේ 8 වැනිදා අවමුෂ්ණත්වය -8 උපරිමයේ 16ක් මද වශයෙන් වලාකුලින් බර දවසක්, වැසි ඇතිවීමේ ඉඩකඩක් පිළිබඳව සඳහන් වෙන්නේ බොහොමත්ම අඩුවෙන්. සුළං හමනෝ පැටිකුණු 15-20 අතර වේගයකින් දවස පුරාම වගේ. බදාදා සැප්තැම්බර් මාසේ 9 වැනිදා අවමුෂ්ණත්වය -10 උපරිමයේ 15ක් මද වශයෙන් වලාකුලින් බර දවසක්, වැසි ඇතිවීමේ බොහොම කුඩා ඉඩකඩක් පිළිබඳව සඳහන් වෙනවා. පැටිකිනුර 15-20 අතර වේගයකින් සුළං හමනවා දවස පුරාම වගේ වලාකුල් සහිත දවසක්. පසුව මද වශයෙන් උදෑසන පසු භාගය වන විට මේ සුළඟේ වේගය පැටිකිනුර 15-25 අතර වේගයකට වැඩි වෙනවා. හිරු උදාව උදෑසන 6:30, හිරු බැසෑම සවස 6:05ට. බ්‍රහස්පතින්දා සැප්තැම්බර් මාසේ 10 වනදා අවමුෂ්ණත්වය -7 උපරිමයේ 17ක් මද වශයෙන් වලාකුලින් බර දවසක්, හිරු උදාව උදෑසන 6:28ට, හිරු බැසෑම සවස 6:06ට. ඒ තමයි අපි ඔබ නැවතත් හමු වෙන දවස. ඉතින් මීට වඩා යවත් කාලීන වෙන තොරතුරු ඔබට ලබා ගන්නට පුළුවන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේත්, ඒ වගේම ජංගම දුරකථනය ඔස්සේත් ඔබට මේ විස්තර ලබා ගන්නට පුළුවන්. වෙලාව රාත්‍රී 8:13. පසුගිය සතියේ ආචාර්ය නන්දා මාලනියගේ වියෝ පිළිබඳව අපි සිහිපත් කළා. අද වෙනකොට මිල්ටන් පෙරරා මහත්මාගේ පුත් ප්‍රියංකර පෙරරා ජනප්‍රිය ගීත රාශියක් ගායනා කරා පියාගේ ගීත. ඒ වගේම මං හිතන චිත්‍රපට කීපයක ඔහු රඟපෑවා කියලත් මගේ විශ්වාසය තියෙනවා. කොහොම වුණත් ඉතින් ඔහුත් මේ වන විට කලක් රෝගාතුරුවයි හිටියේ මෙලොවින් සමුගෙන. ලංකාවේ සංගීත ලෝකයේ එක්තරා යුගයක් සනිටහන් කරපු පිරිසක් මේ වෙනකොට එක්කෙනා එක්කෙනා සමුගෙන යන්නට පටන් අරගෙන. ඔහු උපත ලැබුව 1962 අප්‍රේල් මාසේ 7 වෙනිදා, සැප්තැම්බර් මාසේ 1 වෙනිදා, මේ ඊයේ පෙරේදා ඔහු අවුරුදු 64ක් ආයු වළඳලා ආරෝග්‍ය ශාලාවකදී මෙලොව හැර යනවා. ඉතින් ජේ මිල්ටන් පෙරරා මහත්මයාගේ පුතා, ඒ වගේම ආදරණීය බිරිඳ, ඔබ හැමෝමත් දන්න දිල්හානී එකනායකගේ ආදරණීය ස්වාමි පුරුෂයා. ඉතින් ඔහු ගායපු ගීතයක්, ඔහු මේකන මුල් ගායනය මිල්ටන් පෙරරා මහත්මා, ප්‍රියංකර පෙරරා මහත්මා ගායනා කරපු ගීතයක් මා කැමති ඔහුව සිහිපත් කරමින් වැඩසටහනට එකතු කරගන්නට. මේ නව සංගීතයත් සමගින්.

ගීත ගායන කලා නොබෝදා අපගෙන් සමුගත් ප්‍රියංකර පෙරරා. මුල් ගායනය මිල්ටන් පෙරරා. ඒ වගේම තවත් සංගීතවේදියෙක් පමණක් නෙමේ, ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීපද රචකයෙක් සහ ගායකෙක් විමලේජිත් දොඹගහවත්ත මහතාත් පසුගියදා සමුගෙන තිබෙනවා. එතකොට අපි කල්පනා කළ බැලුවොත් මේ පසුගිය දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ එක්තරා යුගයක් නියෝජනය කරන සංගීතයට සම්බන්ධ බොහොම ලොකු පිරිසක් ශ්‍රී ලංකාවේ මේ ඉතිහාසයට නම එකතු කළා වුන් සමුගන්නවා. ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඔවුන් කරපු නිර්මාණ සදාකල් අපේ හදවතේ රැඳිලා තියෙයි කියන කාරණයක් මම මතක් කරන්නට ඕනේ. ඒ කරපු නිර්මාණ මම හිතන්නේ කාටවත් අමතක කරන්න බෑ, සදා රැඳෙයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් මම උත්සාහ කරනවා විමලේදිත් දොඹගහවත්ත මහත්මා ගායනා කරපු ගීතයක් එකතු කරගන්න. ඔහු අනිත් කාරණේ තමයි ඔහු බොහෝම මේ නාට්‍ය වල සංගීත කටයුතු වලට තමයි වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන්නේ. මට මතකයි අපේ මැදිරියට පැමිණියා, මේ මට මතක නැහැ හරියටම නාට්‍ය බල්ලොත් එක්ක බෑ වෙන්නට පුළුවන් දැනට වසර ගණනාවකට පෙර ආතු අපි අනිත් වැඩසටහන කරන කාලේ 97.4 ඔස්සේ, එහිදී ජූඩ් ඇන්ටන් පැමිණියා, ඒ වගේම ඔහුගේ සංගීතටියකුත්, ඒ වගේම කුමාර තිරිමාදුර මහත්මයාත් පැමිණියා. ඔහුගේ සංගීතටියක් අපේ වැඩසටහනට තෑගි හැටියට ලබා දීලා ගියා. අන්න ඒ වෙලාවේ මට මතකයි එහි තිබුණු බොහොම නිර්මාණ රාශියක ගී පද රචනය සංගීතයේ හැටියට සඳහන් වෙලා තිබුණා. මගේ මතකයේ නිවැරදි නම් විමලේජිත් දොඹගහවත්ත මහත්මයාගේ. ඉතින් මම ඔබට කිව්වා වගේ මම උත්සාහ කරනවා එතුමා විසින් ගයන ලද ගීතයක් ඔබට එකතු කරන්නට. හොඳයි, අපි සවන් දෙමු.

0: ගීතේ ගායනා කළා විමලේජිත් දොඹගහ වත්ත. එදින ඔහුගේ ගීත බොහොම රාශියක් තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ මුහුණු පොතෙත් ඔබ දැකලා ඇති ඔහු සමහර විට සර්පිනාවක් වගේ දෙයක් වාදනය කර කර ගීත ගායනා කරනවා. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම සංගීතඥයෙක්. ඔහු නැති වෙන්නේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා, ඒ කියන්නේ ඊයේ අවුරුදු 69ක් ආයු වළඳලා. ඉතින් තවත් ඔහුගේ ගීතයක් දෙකක් ඒ වගේම ප්‍රියංක ප්‍රර මහත්මයා ගායනා කරපු ගීතයක් දෙකක් අද දවසේ වැඩසටහනට එකතු කරන්නට මගේ බලාපොරොත්තුව තිබෙනවා. ඉතින් මම හිතුවා දැන් වෙලාව රාත්‍රී 8:28, ඔබ 88.9 වින් FM ගනුදුලේ අන්ධහරේ සමගින් එක් වෙලා ඉන්නේ. ඔබ ඔබේ අවධානය යොමු කරාද ඔබේ ගෙවත්තේ, ඔබේ නිවස ඉදිරිපිට තියෙන ඔය පාත්තිවල පොඩි පොඩි තැන්වල තියෙන තැන්වලින් මේ දවස්වල බොහොම ලස්සනට පුංචි පැල මතුවේගෙන එනවා. ඔබට අවශ්‍ය වනම් ඒවා කිසිම ගැටලුවක් නෑ. මල් පිපෙන පැලනම් ඒ වගේ, නැත්නම් එළවලු පැලනම්, ඔබ හිටවුවනම්, එහෙම නැත්නම් හිටවුවෙ නැත්නම් ඇටවැටිලා පැලවෙන ඒවනම්. නමුත් මේ දවස්වල වල් පැලවෙනවා බොහොම වැඩි. මොකද සූර්යාලෝකය ලැබෙනවා බොහොමත්ම යහමින්. වැස්සත් දවස් දෙක තුනකට සැරයක් හරි ලැබෙන හින්දා මේ පැල කිසිම කරදරයක් නැතුව හොඳට වැපෙනවා. ඉතින් කල් අරින්නේ නැතුව දැකපු ගමන් පුංචි පැල වගේ වනම් වල් ඇදලා දාන්න. එහෙම නැත්නම් ඉතින් බෙහෙත් විදින්නයි කියන එක මම කියන්නේ නෑ. නමුත් සමහර වෙලාවට මේ පැල ඔය ඉස්සරහා දාලා තියෙන පේමන්ට් එකේ ටයිල් අස්සේ බිත්තියත් තයිලුත් අතර වගේ වුණොත් සමහරට ටයිල් ගැලවෙන්නට පුළුවන්. ඒ හින්දා බෙහෙතක් වුණත් ස්ප්‍රේ කරාට කිසි වැරැද්දක් නැහැ. අන්තර්ජාලය ඔස්සේ නැත්තම් මුහුණු පොතේ මේවට මේ විනාකිරි, බේකින් සෝඩ වගේ ජාති එකතු කරලා හදන බෙහෙත් පිළිබඳවත් බොහෝ දේවල් කතා බහ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් අර ගෙදර ගෙවත්තේ නැත්තම් අත් බෙහෙතක් හදාගෙන මේ වගේ දෙයකට ප්‍රතිකාර කරාට කිසි වැරැද්දක් නැහැ. මොකද මේ අපි මේවට විදින සම බෙහෙතක්ම වස්සි වතුරට හෝදලා ගිහිල්ලා අපේ ජලමාර්ගවලට එකතු වෙනවා. ඒ කියන්නේ අපේ ජල පෝෂක ප්‍රදේශවලට යන්නට පුළුවන් ජලය එකතු කරන මුහුදට ගියත් ඒත් ඉතින් අපේ ආහාරයට එකතු වෙනෝනේ මේ මුහුදු මාළු වගේ දේවල් එක්ක නේද? ඒ හින්දා ඒ පිළිබඳව හිතන්න කියන මතක් කිරීමත් කරනවා. රාත්‍රී 8:30 වෙලා මිනිත්තු 30යි. ඔබ 88.9 වින් FM ගුවන්විදුලි අන්ධහරේ සමගිනුයි මේ එක්ව සිටින්නේ. ඉතින් අපි එකතු වෙමු මේ පණිවිඩ කිහිපයත් එක්ක.
1: We'll have a good chat. But there are some conversations you can't have with the neighbor over the fence. If you're struggling, you can now chat to Lifeline online. This online service is available every night. Search Crisis Chat or visit lifeline.org.au.
2: Could you recognize if one of your friends or family was having a stroke? Think fast.
3: F, face.
2: Check their face. Has their mouth drooped?
3: A, arms.
2: Can they lift both arms?
3: S, speech.
2: Is their speech slurred or confused?
3: T, time.
2: Don't wait. Call 000 now. Think fast. Act fast.
4: A message from the National Stroke Foundation.
5: My wife has been diagnosed with diabetes. I'm trying to encourage her to get some exercise. How much should she be doing? And how will it help her?
6: If you have diabetes, you don't need to suddenly start going for long runs or long sessions at the gym. Regular physical activity can become an enjoyable part of your day, resulting in long-term benefits to your diabetes and your overall health. Getting regular physical activity and not smoking are both very important to the health of people with diabetes. Physical activity helps to improve the body's response to insulin, which can lower blood glucose levels. It will also help you to control your weight, lower your blood pressure, and improve your cholesterol, which reduces the risk of heart disease. It's recommended that you aim to spend a total of at least 30 minutes on most, if not all, days of the week, doing some form of moderate intensity physical activity. Remember to talk to your doctor about the types of physical activity that will be best for you.
7: This program is funded by the Australian Government Department of Health and Ageing.
8: WinFM has a new website with a full program guide, streaming links, program pages, and now with podcasts for every show. Check it out at winfm.org.

මගේ මතකේ බොහොම ඈතට ගෙන යනවා තාරකා ඇස් හැටියට තිබුණේ සංයුක්ත පටියක්, එහෙම නැත්නම් කැසට් ටේප් එකක්. ඊට පස්සේ සංයුක්ත තැටියකුත් ආවා, එහෙම නැත්නම් සීඩී තැටියක්. බොහොම ආදරණීය ගීතයක්, පණිවිඩ කීපයකුත් එක්ක. මම කිව්වා විමලේජිත් දොඹගහවත්ත ගැන බොහෝ දෙනා අහලා නැතුව ඇති, දැකල ඇති කියලා හිතනවා. ඔබ උනන්දුවක් තිබුණා නම් හොයලා බලන්නයි කියලා මං ආරාධනා කරනවා. ඔහුගේ කියන්නේ ජනතාව අතරට නොපැමිණි නිර්මාණත් බොහොම රාශියක් තිබෙනවා. මොකද මේ බොහෝ නිර්මාණ වේදිකා නාට්‍ය හා සමග බැඳුණු නිර්මාණ කියලා මා විශ්වාස කරන නිසා. ඒ හැරුණකොට තවත් ගීත රාශියකට ඔබ සවන් දීලා ඇති. ඔබ සොයා බැලුවොත් ඔහු මොනතරම් නිර්මාණ රාශියක් අපේ සංගීතයට, සිංහල සංගීතයට එකතු කරපු පුද්ගලයෙක්ද කියලා ඔබට දැනේ. හොඳයි, මීළඟට තනමල්විල ගීතය හැටියට තමයි මේ ගීතේ, මේ ගීතයට සවන් දෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.

ගීතේ ගායනා කළා ඊයේ මෙලොව හැරගිය විමලේජිත් දොඹගහවත්ත සංගීත වේදියා. වෙලාව රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 20ක් තිබෙනවා. ඉතින් මම හිතුවා අපි ප්‍රියංකර පෙරරා පිළිබඳව සිහිපත් කළා. ඒත් එක්කම ඔහුගේ පියාණන් මිල්ටන් පෙරරා කිසිසේත්ම අපට අමතක කරන්නට බෑ. ඉතින් මං හිතුවා ඔහු ගායනා කරපු තවත් ලස්සන ගීතයකට ඔබ සැවම එකතු කරගන්නට.

ಗೀತೆಗಾನ ಕಲಾ ಸಂಗೀತವೇದಿ ವಿಮಲೇಜಿತ್ ದೊಂಬಗ ವತ್ තමත් ගීත රාශියක්ති වෙනවා අන්තර්ජාලය ඔස්සේ ඔබට හොයාගන්නට පුළුවන් මම ඔබට ආරාධනා කරනවා ඔහුගේ අපූරු පද රටාවල් පද වැල් සමග අපූරු සංගීත රටාවල් එක්ක බොහොම හොඳට ඔහු ගායනා කරනවා හරිම මනස්කාන්ත ලෙස ඒ වගේම ඔහුගේ නිර්මාණ තමයි බොහෝ නාට්‍යවල මා අසා ඇත්තේ ඉතින් වෙලාව තවත් මිනිත්තු 6ක් තිබෙනවා රාත්‍රී 9ට බ්‍රහස්පතින්දා මේ සොඳුරු රාත්‍රිය සීතලත් නැහැ උණුසුමත් නැහැ සිතට ගතට බොහොම පහසු දින කිහිපයක් තමයි ගත වෙමින් යන්නේ ඒ වගේම මම කැමති පණිවිඩ කිහිපයක් ඔබට සමීප කරන්නටත් ඒ වගේම මේ සති අන්තයේ පැවැත්වීමට නියමිත වෙස්ටර්න් නයිට් පිළිබඳව සකස් කරනු සම්මුඛ සාකච්ඡාවකුත් ඔබ වෙතට ගෙනෙන්නට අප බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා කියන

ණයත් මා මතක් කරන්නට කැමති. ඒ වගේම මා විශ්වාස කරනවා පාර්මිතා බෞද්ධ විහාරේ පැවැත්වීමට නියමිත මා හිතන්නේ තෙසැත්තා ඥානපූලාව පිළිබඳ පණිවිඩයකුත් මට ඇවිත් තිබුණා. ඒ තමයි මා මේ දැන් ඔබට ගෙනින්ට උත්සාහ කරන්නේ. දිනය පිළිබඳව තමයි මට හරියටම මට ඇවිල්ලා තිබුණ, නමුත් ඒක දැන් හොයාගන්න ඇනේ, හොයලා මං ඔබට ඉදිරිපත් කරන්නම්. මං හිතුවා මේ ළඟට හරුන් ලන්ත්‍ර ගායනා කරන ගීතයක් ඔබට සමීප කරන්නට.

0: අපේ වැඩසටහනට සවන් දෙන අපේ හිතවතුන්ට වැදගත් වෙන පණිවිඩයක් තමයි මා මේ ඔබට සමීප කරන්න සූදානම් වෙන්නේ. සීත ඍතු අවසන් වෙලා වසන්තය උදා වී පළමු සතියන්තේ පැවැත්වෙන ප්‍රසංගාත්මක රාත්‍රියක් පිළිබඳවයි මා මේ ඔබව දැනුවත් කරන්නේ. බොහෝ දෙනෙක් දන්නවා මෙල්බන් නුවර බටහිර ප්‍රදේශවල නම් ඔබ වාසය කරන වෙස්ටර්න් නයිට් පිළිබඳව 2026 වර්ෂය වෙනුවෙන් පවත්වනු ලබන වෙස්ටර්න් නයිට්. මෙය බොහොමත්ම සාඩම්බරයෙන් සංවිධානය කර ඔබට ඉදිරිපත් කරන්නේ බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමය. ඔවුන් මේ කටයුතු කරනු ලබන්නේ විහාරස්ථානයේ ගොඩනැගිලි අරමුදලට ආධාර එකතු පහදු කර ගැනීමේ පරම චේතනාවෙන්. ඒ වගේම තවත් අරමුණු රාශියක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අපි බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමයේ සභාපති චිත්‍රාල් ජයසිංහ මහතා සම්බන්ධ කරගත්තා.
1: අපගේ සියලුම ත්‍රිත්‍රිපල්ලිස ගුවන් විදුලියට සවන් දෙන ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අපගේ වෙස්ටර්න් නයිට් සුබදාමුව මෙවර සැප්තැම්බර් මාසේ 5 වැනි සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කරලා අවසන්. මේ සුවදාමුවේ ආරම්භය පිළිබඳව කෙටියෙන් විස්තර කිරීම සුදුසුයි කියලා මම හිතනවා. මේ ප්‍රථම වතාවට සංවිධානය කළේ වසර 2000 දී. මුලින් අපි ආපරාත්‍රයක් හැටියට මෙම උත්සවය සංවිධානය කළා. ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය අංගයක් බවට මෙම වෙස්ටර්න් නයිට් ප්‍රසංගය පත් වුණා. 2013 වසරේ ඉඳලා එතෙක් පවත්වනගෙන ආපරාත්‍රිය වෙනුවට බුෆේ ක්‍රමයට ආහාර සපයමින් විශේෂාංග රාශියක් ඇතුළත් කරමින් අප පවත්වාගෙන යන ක්‍රමය වෙනස් කළා. අප නොකොඩවාම නොයෙකුත් වෙනස්කම් කරමින් අප ප්‍රදේශයේ පවත්වන ප්‍රධානම ප්‍රසංගය බවට පත් කළා. මේ ප්‍රසංගය පැවැත්වීමේ අරමුණු කීපයක් තියෙනවා. ඒ ගැන සඳහන් කළොත් විශේෂයෙන් අප ගත කරන කාර්ය බහුල ජීවිතයෙන් මේදී හිතමිතුරන් හමු සුහද කතා බහක යෙදෙන්න මේක විශාල පිටුවහලක් වෙනවා. ඒත් එක්කම අප ප්‍රදේශයට අලුතින් පැමිණි අය අඳුරා ගැනීමට සිද්ධ කරන්නත් පුළුවන් මේ ක්‍රම මගින්. ඒත් එක්කම අපගේ දූදරුවන්ට ඔවුන්ගේ යහළු යෙහෙළියන් මුණගැහි සතුටු සාමීචි පවත්වන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔබ සැමට මේ ප්‍රසංගයට තම තමන්ගේ නෑදෑ මිතුරන් සමග සම්බන්ධ වෙන ලෙස බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගම වෙනුවෙන් මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
0: මීළඟට වෙස්ටර්න් නයිට් පිළිබඳව වැඩිමනත් විස්තර ඔබට ගෙනෙන්නට අපි සම්බන්ධ කරගන්නවා මේ ප්‍රසංගයේ සංවිධායක කමිටු වෙනුවෙන් ආනුර ධනවංශ මහත්මයා.
2: ඔව් දසුන්, සභාපති ජයසිංහ මහතා විසින් සඳහන් කළ අරමුණු මුල් කර ගනිමින් මෙවරත් වෙස්ටර්න් නයිට් 2026 ෆන්ඩ්‍රේසින් දින විශාල වෙනස්කම් රැසක් සහිතවයි සංවිධානය කෙරෙන්නේ. මෙවර විශේෂ මෙනු එකකට අනුව සියලුම ආහාර පාන සපයන්නේ ප්‍රසිද්ධ කේටරිං ආයතනයක් වන ඩැන්ඩිනෝන් හි PND කේටරිං ආයතනයයි. හැම දිනාටම ගැළපෙන ආහාර පාන මෙන්ම ළමයි වෙනුවෙන් සැකසූ විශේෂ ආහාර වර්ග එපමණක් නොව විවිධ අතුරුපසද මේට ඇතුළත්. ඉතින් සියලුම දෙනාට ගැළපෙන නොයෙකුත් ආහාර වර්ග මෙහිදී ඔබට රස විඳින්නට අවස්ථාව සලසා තිබෙනවා. ඉතින් මෙවර සංගීත කණ්ඩායම් පිළිබඳව සඳහන් කළොත් මෙවැනි ප්‍රසංග සඳහා වඩාත්ම සුදුසු ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මැංගෝ ජෑම් තරුණ සංගීත කණ්ඩායම් විසින් සපයන්නේ ජනප්‍රිය ගීත රැසක්ම ඔබට රස විඳින්නට අවස්ථාව උදා වෙනවා. එමෙන්ම නර්තනයට කැමති අයට වේග රිද්ම ගීත රැසක්ද සූදානම්. එමෙන්ම ඔබට උපරිම සතුට විනෝදය ගෙන දෙන ප්‍රාසංගික රාත්‍රියක් රස විඳීමේ අවස්ථාව උදා කරන්නට අප සංවිධායක කමිටුව ලහි ලයියේ මේ දිනවල කටයුතු සූදානම් කරමින් පවතිනවා. එපමණක් නොවේ, ඔබට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාවත් උදා වෙනවා. එමෙන්ම මෙයින් ලැබෙන ලාභය ගොඩනැගිලි අරමුදලට බැර කරන බව සඳහන් කරන්නත් කැමතියි. ඉතින් ටිකට්පත් පිළිබඳව සඳහන් කළොත් වැඩි ටිකට්පත් $65 සහ වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමයින්ගේ ටිකට්පත් $25 වෙනවා. මේ වෙනිටත් විශාල ටිකට්පත් ප්‍රමාණයක් විකිණී අවසන්. එනිසා අවසන් මොහොත දක්වාන සිට ඔබේ ටිකට්පත් දැන්ම වෙන් කරවා ගන්න. එමෙන්ම ඔබ කණ්ඩායමක් ලෙස පැමිණීමට බලාපොරොත්තු වන්නේ නම් මේසයක් වෙන් කරවා ගන්නත් පුළුවන්. මේ පිළිබඳව වැඩි විස්තර පාරමිතා ටෙම්පල් Facebook පිටුවෙන් සහ Melbourne event calendar එක මගින් උත් සංගමයේ නිලධාරින් මහතුන්ගෙන් දැනගන්න පුළුවනි. ඒ වගේම බොහෝ ශ්‍රී ලාංකික වෙළඳ සැල්වල poster ද ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ පැවැත්වෙන ස්ථානීය පිළිබඳව සඳහන් කළොත් St. Bernadette Community Center number 21 to 29 Cook Avenue Sunshine North. මේ පසුගිය වසර ගණනාව පුරා මෙම ප්‍රසිද්ධ ස්ථානයයි. මේ ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක්. එමෙන් වාහන නැවැත්වීමේ විශාල ඉඩකඩක් තියෙන කාපාකයක් සහිතයි. ඉතින් දිනය පිළිබඳව සඳහන් කළොත් සැප්තැම්බර් මාස 5 වෙනිදා මේ සෙනසුරාදා දිනයක් වේලාව පසු 6:30 සිට රාත්‍රී 11 දක්වා. ඉතින් ඔබ ටිකට්පත් ලබා ගැනීම සඳහා පාස් සඳහන් අය අමතන්න පුළුවන්. මම අනුර ධනවංශ 0469 403 981 රෝහණ 0416 154 313 ජයසිංහ 0415 154 489 චුමින්ද 0430 393 928 වීරසිංහ 0402 310 091 ඉතින් ඔබගේ අවිවේකී දිවියෙන් මදකට හෝ මිදී මේ වසන්ත සමයේ පළමු සතියන්තයේ ඔබගේ දූදරුවන් හිතමිතුරන් සමග ප්‍රණීත ආහාර පානවල රස විඳිමින් මියුරු සංගීතයෙන් සතුටු වෙන්නට මේ ප්‍රාසංගික රාත්‍රියට අපහායක වන මෙන් බටේර වික්ටෝරියානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමය ඔබ සැමට සුවත් ආරාධනා කරනවා. ඉතින් අපගේ මෙම කටයුතු සාර්ථක කරගන්නට නිරතුරුවම ගුවන්විදුලිය මගින් ලබා දෙන අන්පමේ සහයෝගය වෙනුවෙන් දසුන් ගජමන් මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට බටහිර වික්ටෝරියානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ස්තුතියි.
0: Western Night 2026 fundraising dinner පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සෙනසුරාදා පස්වරු 6:30 සිට 11 දක්වා පැවැත්වෙන ස්ථානය St. Benedict Community Center නොම්බර 21 සිට 29 දක්වා Cook Avenue Sunshine North දී ටිකට්පත් සඳහා අනුර ධනවංශ 0469 403 981 රෝහණ 0416 154 313 ඊළඟට ජයසිංහ 0415 154 489 චුමින්ද 0436 393 928 වීරසිංහ 0402 310 091 ඉතින් අපි ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා 2026 වෙස්ටර්න් නයිට් සමගින් එකතු වෙන්නයි කියලා.

යප සවන් දුන්නේ බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමේ සාඩම්බරෙන් සංවිධානය කොට ඔබ වෙනුවෙන් පවත්වනු ලබන වෙස්ටර්න් නයිට් සුහද රාත්‍රිය පිළිබඳව පැවැත්වෙන දිනේ වේලාව ඒ තොරතුරු ඔබ දැනගන්නට ඇති. ඒ වගේම විහාරස්ථානය සම්බන්ධ කරගෙන මේ තොරතුරු ඔබට තවදුරටත් දැනගන්න පුළුවන්. වැඩිය කල් දමන්නට එපා, මොකද ටිකට් පත් අවසන් වෙන්නට ඉඩකඩ තිබෙන නිසා. මිලකට මම හිතුවා තවත් ගීතයකට පිවිසෙන්නට. මේ ගීතය ගායනා කරන්නේ නෙළූ අධිකාරී.

0: ගීතය ගැයවා නිලු අධිකාරී. වෙලා රාත්‍රී 9 පහුවෙලා මිනිත්තු 15කුත් පහුවෙලා තවත් පණිවිඩි කිහිපයක් ඔබට සමීප කරන්නටම වෙනවා. අපි පොඩ්ඩක් කතා කරමු, බොහොම පොඩ්ඩක් කතා කරමු මේ පණිවිඩි කිහිපයට ඔබ සවන් දුන්නට පස්සේ.
1: Missed your favourite Win FM show? The Win FM website now has podcasts available for all programs. Visit winfm.org.au, go to the program page and click the podcast link.
2: Now, with a fire safety message from the CFA, here's Gary McQuaid.
3: Home security is important, but it's also important not to deadlock yourself in if there's a house fire. By turning your home into a fortress, you may be in danger of trapping yourself inside. If there's a fire, you'll need to be able to get out quickly. So keys should be kept in the deadlocks of doors when you're at home. That way, if there's a fire and it's dark and smoky, you'll have a better chance of getting out quickly. Protect yourself and your family. Don't deadlock yourself in with a fire. For your free house fire safety brochure, call CFA on 1-800-240-667.
4: I was listening to the radio the other day and I heard that around 250,000 people in Australia have dementia. That's pretty worrying. But what exactly is dementia and how does it affect people?
5: Dementia is a word used to describe the symptoms of up to 70 illnesses that cause the brain to stop working properly. It's not a normal part of aging and it's not a sign of a person going crazy or mad. Symptoms of dementia may include the person having problems remembering names or recent events. They may find it hard to do everyday tasks or learn new things, and their moods or behaviour might change. So it's important to visit your doctor or a health clinic if you notice changes to your own or someone else's memory. For more information, call the National Dementia Helpline on 1800 100 500 or visit the Alzheimer's Australia website at www.alzheimers.org.au.
6: Funded by an Australian government initiative.
7: I've got diabetes and I'm trying to get rid of some of the fat in my diet and around my waistline, but I know there's more than one kind of fat. Should I be cutting down on all the fat in everything I eat?
8: Some fat is important for good health. If you have diabetes, it's important to limit saturated fat and to use a variety of polyunsaturated and monounsaturated types to achieve a good balance. Some ways to ensure you're getting healthy fats in your diet include stir-frying your meat and vegetables in a little canola oil or dressing your salad or vegetables with a small amount of olive oil. You can try sprinkling sesame seeds on steamed vegetables, snacking on unsalted nuts, or adding some into your salads and meals. You can use avocado in salads or as a spread on sandwiches or toast. And try to eat more fish, at least 3 times a week, because it contains omega-3, a special type of fat that's good for your heart.
9: This program is funded by the Australian Government Department of Health and Ageing.
0: මං හිතනවා පණිවිඩ කිහිපයටම ඔබ ඉතාමත්ම ඌමනාවෙන් සවන් දෙන්නට ඇති කියලා. දැන් ඉස්සෙල්ලම පණිවිඩේ මොකද්ද? මේ ඩෙඩ්ලොක් හයි කරගන්න එපා ගෙදර. මොකද ඩෙඩ්ලොක් එක දාලා තියෙන එක සමහර වෙලාවට ගේ වෙන්නවට කියනව නෙමෙයි, වෙන්නට පුළුවන්. ඔබේ නිවස මොනම හෝ ආකාරයකට ගින්නකට භාජනය වුණොත් ඔබට දොර ඇරගෙන යන්නට තප්පර භාගයක, තප්පරයක, තප්පර දෙක තුනක ප්‍රමාදයක් සිදු වෙන්නට පුළුවන්. ඒ කාල සීමාව හොඳටම ඇති ඔබට හෝ ඔබේ ආදරණීයෙක්ට මොකක් හෝ දුමා ග්‍රහණය කිරීම නිසා වෙන අනතුරක් වෙන්නට. එහෙමකට වෙනත් ආකාරයක්. ඉතින් ඒ නිසාවෙන් මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්නයි කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම දොරවාහගෙන මේ දවස් ටිකේම ගෙදෙට්ට වෙලා හිටියා නේද? මොකද සීතල වැඩි, වහිනවා, කරදරයි. දැන් ඉරු එළිය වැටෙනවා. දවසේ කාලය දීර්ඝ වෙලා තියෙනවා. ඒ කියන්නේ රාත්‍රී කාලය කෙටි වෙගෙන යනවා, දිවා කාලය දීර්ඝ වෙගෙන එනවා. හිරු එළිය තියෙනවා. අවට පරිසරයේ මල් පළතුරු හටගනිමින් පවතිනවා. එළියට බහින්න කාලේ හරි මොනම් හෝ ආකාරයකින් ගෙට වෙලා හිටියනම් අසනීපයක් නිසා හෝ එළියට එන්න, පොඩ්ඩක් එහා මෙහා යන්න, ඇවිදින්න, ඒ කියන්නේ මේ දියවැඩියා රෝගයත් එක්ක අපේ ශරීරයේ තියෙන මහත අඩු කරගන්න, ඇවිදින්න, මේ කටයුතු කරන්න කියන කාරණේ තමයි මං හිතේ ඔබට මතක් කරනවා අය කියලා. ඉතින් මම හිතුවා මේ මාත් එක්ක මගේ මිත්‍රෙක් බෙදාගත්තු පණිවිඩයක මේ ගීතය කොටසක් යොදාගෙන තිබුණ. ඉතින් මං හිතුවා මේ ගීතය ගේනක හොඳයි කියලා. ක්‍රිෂාන්ත එරන්දක ගායනා කරපු දර්ශන වික්‍රමතුංග විසින් සංගීතවත් කරපු ගීතයක් තමයි මා ඔබට මීළඟට අසන්නට සලස්වන්නේ. අපූරු ගීතයක්. මේ වගේ මේ අරමුණ පිළිබඳව කතා කරන ගීත රාශියක් මේ වන විට ඔබ අහලා තිනවා. මේකත් ඒ වගේ තවත් ගීතයක්. හැබැයි බොහොම ආදරණීය ඉල්ලීමකුත් එක්ක. ඉතින් අපි ගීතයට සවන් දෙමු. ගී පදවැල් රසික ඩී දුමින්ද

ගීත ගානකලා ක්‍රිෂාන්ත එරන්දක. වෙලාව රාත්‍රී 9:25. ඔබ එක සිටින්නේ 88.9 වින්නේ FM ගුවන් විදුලියේ අඳුරේ සිංහල වැඩසටහන සමගින්. තවත් හරියට මිනිත්තු 35ක් කාල සීමාවක් අපි ඔබ හා සමගින් රැඳී ඉන්නවා අඳුරේ සමගින්. මෙලඟට මං හිතුවා ගේ සතියේ අපිට එකතු කරන්නට බැරි වුණු නන්දා මාහනියගේ දහස් සංඛ්‍යාත ගීත අතුරින් තවත් මා ආදරය කරන තව එක් ගීතයක්.

你得给我Maria Sel Gunatilaka. Milagana mang hituwa tawat geetayak thoragena thiyena ekata yannata kalin man me den sati 3 4 kata vithara kalin tamai me kavi 4 mama thaba gatte eka tanaka obath ekka beda gannata onai kiyala. Muhunu pote Tanuja Lumbini Tambavita tamai me nirmanaya karala beda gena thibune. Kavi hatarak tiyena kavi hatara mama kiyawannam kavi hatiyata kiyannat puluwang ehema naththam mewa wena widiyakata kiyannatath puluwang namuth adahasa ekamai e ekama tani piyawura palu nimneyakata tani rakina noos kandu gateyaka hadaya maharagamadi ayata hitune ehemaya umatu sipagenum lakunu bihikala udukuruwa vilibarawa hinahuna ඉඳු දුන්නේ පැහැ තිසර පට ඇඳි එරන්වන්පුන් තිසරු අද නැත. කිරිදතක පහරකට සීරුණු දෙතොල් පෙත්තක් මුදුව තැවරුණු. අහංකාරව සිරුරි වැඳඹුණු එරන්වන්පුන් තිසරු අද නැත. ඒ එකම තනිපිය ඌර සත්කමේ ලිහුණු තැන් බදාගෙන තනි රකී නොගලවා පන මහරගම සුලිසුලං මගහැර. අපූරු නිර්මාණයක්. මේ නිර්මාණය මුහුණු පොතේ බෙදාගෙන තිබුණේ තනෝජා ලුම්බිනි තඹවිට. ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අගනා නිර්මාණයක් මුහුණු පොතේ බෙදා හදා ගැනීම පිළිබඳව. රාත්‍රී 10ට තවත් හරියට මිනිත්තු 22ක පමණ කාල සීමාවක් තිබෙනවා. ඉතින් මම හිතුවා සේනක බටගොඩ ගානා කරපු අපූරු ගීතයක්. මේ ගීතය ඇමරිකානු නාවික හමුදාවේ 7 වන සේනාංකයේ ශ්‍රී ලංකාවට ඇවිල්ල ශ්‍රී ලංකාවේ මොවුන් මේක පාසල් කිහිපයකත් ගායනා කළා. ඊට පස්සේ ගාලු කොටුවේ එලිමහන් වේදිකාවක මේ ගීතය ගායනා කරනවා. කවුද? ඇමරිකානු නාවික හමුදාවේ 7 වන සේනාංකයේ නැවකින් ඇවිල්ලා ඕන් ප්‍රසංග පවත්වමින් යන වකවානුවක. දැන් මේ මම කතා කරන්නේ අවුරුදු 10කට 15කට එහා පැත්ත පිළිබඳව. ඉතින් මෙහිදී එක්තරා පුද්ගලයෙක් තරුණ දියණියක් සමග වේදිකාව ළඟට ඇවිල්ලා කියනෝ මේක මගේ ගීතය. This is my song කියලා. කිව්වහම අරගොල්ලෝ අහනෝ ඔයා මේ ගීතය ගායනා කරන්න කැමතිද අපිත් එක්ක කියලා. ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ පුද්ගලයා ඇවිල්ලා කියන කාරණය. පසුව ඔවුන් තේරුම් ගන්නවා මේ ගීතය ඇත්තටම මේ කතා කරන පුද්ගලයාගේ නිර්මාණයක් කියන කතාව. සේනක බටකොඩක තියෙන අද්විතීය සංගීතවේදිය තමයි මේ මොහොතේ මේ ඇමරිකානු නාවික හමුදාවේ 7 වන සේනාංකයේ ඒ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. ඊට පස්සේ ඔවුන් එක්ක මේ දෙදෙනත් තාත්තත් දුවත් දෙදෙනා මේ ගීතේ ගායනා කරනවා. ඉතින් මේක දකින්නේ මම අහම්බෙන් මුහුණු පොතේ කෙනෙක් බෙදාගනිපු පුංචි පණිවිඩයක් හැටර. එදා ඉඳලා සේනක බටගොඩගේ ගීත වෙනත් පුද්ගලයින් වෙනත් කණ්ඩායම් ගායනා කරනවම අහලා තිබුණට සේනක බටගොඩ ගායනව අහලා තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව ඔහු ජනප්‍රිය වෙනවා. නමුත් ඔහු ජනප්‍රිය වෙනවත් එක්කම ඔහු මෙලොවෙන් සමුගන්නවා. අවාසනාන්ත විදියට මෙලොවෙන් සමුගන්නට සති කිහිපයකට කලින් කවුරුන් හෝ පුද්ගලයෙක් ඔහුට විරුද්ධව නඩු පවරලා ඔහුගේ ගීත ඔහුටම ගයන්නට නොහැකි වෙන්නට උසාවි නියෝගයකුත් ගන්නවා. හැබැයි පසුව එය නිදහස් වෙනවා ඔහුගේ ගීත ඔහුට හිමි හැටියට. නමුත් ඒ වෙනකොට ඔහු මෙලොවෙන් සමුගෙන. ඉතින් ඔහු පිළිබඳව බොහොමත් ආදරණීයව මතක් කරමින් මා මේ ගීතය අපි කවුරුද අපි පිළිබඳව ඔහු ලියපු ගීතය ඔහු සංගීත නිර්මාණය කරපු ගීතය ඔහු ගායනා කරපු ගීතය ඔහු ගිටාරේ වයපු ගීතය තමයි මේ අපි කවුරුද ගීතය හැටියට මා ඔබට විකාශය කරන්නේ.

ගීත ගායනා කළා නාමල් උඩුගම. වැඩි වෙලාවක් නෑ ඔබගෙන් සමුගෙන යන්නටත්. ඉතින් මම හිතුවා තවත් ගීතයක් ඒත් එක්කම ඔබත් එක්ක එකතු කරගන්නට. මේ ගීතය ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහ.

So we are coming to end of our program. In about 5 minutes time, we will say goodbye to you. But stay tuned. Croatian program of the session will be on air tonight. George is here. Itin, wenada wagema wedasatahana obata genawa mama dasunnen gajama. Labana brahaspatinda ratri hariyatama 8ට ඔබ හමුවන බලාපොරොත්තුෙන් ඔබගෙන් සමුගෙන යන්නටයි මාමේ සූදානම් වන්නේ. ඉතින් හරියටම රාත්‍රි 8ට අපි හමුවෙමු ලබන බ්‍රහස්පතින්දා රාත්‍රි. එතෙක් ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. මා වැඩසටහන අවසන් කරන්නට තෝරාගත්ත රූකාන්ත ගුණතිලක ගායනා කරන මේ අපූරු ගීතය. ආයුබෝවන්.